ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නොදිලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා රේඩියෝ ඇඩ්ලේඩ් අන්තර්ජාලය ඔස්සේ අප සමඟ සම්බන්ධයේ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ලිංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද ජූනි මාසේ 28 වෙනිදා මේ මාසේ අවසාන ඉරුදින ඔබත් සමඟ මේ හෝරාව ගත කිරීමට ඔබගේ ආලින්දයට පැමිණෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙන ගීගොන්නකුත් අරගෙනයි මම ඔබ හමුවට පැමිණෙන්නේ. ඉතින් හොඳයි සේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

අද දින සදාම් සිතුවිල්ල ඔබ වෙත ගෙන එන්නේ තෙල්දෙනිය ගංගසිරිගම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද පුස්සැල්ලා කන්දේ දමාලෝක ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්නත ඔබ සැම සුවපත් වේවා. අද මම බලාපොරොත්තු වෙන්නේ ගිලාන උපස්ථානය ගැන කතා කරන්න. ලෙඩුන්ට වෙදහෙදකම් කිරීම බෞද්ධයන්ගේ උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම උතුම් සමාජ සත්කාරයක් බව බුදු පියාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා. තමන් වහන්සේ විසින් වරක පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ සරව පිරුණු ඇඟ ආනන්ද මහතෙරුන් ලවා ජලය උණු කර එයින් පිරිසිදු කොට සිවුරු සෝදා අවුවේ වේලා පෙරවා මේ කය අස්තිර බව අචිරං වත යං කායෝ පටවින් අදි සෙස්සති යනාදි වශයෙන් දහම් පාඨයේ දේශනා කොට වදාලා ඒ තිස්ස තෙරුණුවන්ට සත්‍ය අවබෝධ පිණිස හේතු වුණා. යෝ ගිලානං උපට්ඨේය යමෙක් ගිලෙනුන්ට උපස්ථාන කෙරේද සෝමං උපට්ඨේය හෙතම මට උපස්ථාන කරනා වෙනවා. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යා මිනිස් වර්ගයාට මෙන්ම තිරිසං සත්වයන්ටද වෛද්‍යවරුන් පත්කර ගිලංහල් රෝහල් ආදිය කරවමින් කටයුතු කළා. ඒ වගේම තමයි ලංකාවේ විසූ බුද්ධදාස රජතුමාද එසේම කෙනෙක්. මෙහිදී හෙද හෙදියන් තුල තිබිය යුතු ගුණාංග පහ බැගින් බුදු සමයේ දක්වා තිබෙනවා. දක්ෂ හෙද හෙදියන් තුල තිබිය යුතු ගුණාංග බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එක තමයි හිතසුව පිණිසම බෙහෙත් කිරීම. හිත අහිත ආහාර පාන දැන හිතකර ආහාර පාන ලබා දීම. ලාභ අපේක්ෂාවෙන් තොරව මෛත්‍රී කරුණාව උපදවා වටෙන් කිරීම. මල මුත්‍රාදිය ඉවත් කිරීමට පිළිකුල් නොවීම. වරින් වර ගිලනාගේ හිත සැනසෙන උපදෙස් දීම. රෝගියා තුළද ගුණාංග මේ විදිහට පහක් තිබිය යුතුය. හිතකර ආහාර ගැනීමට උනන්දු වීම. හිතකර වූ ආහාරයේද පමණ දැන ගැනීම. නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කිරීම. උපස්ථායකයාට හෝ වෛද්‍යවරයාට අසනීප තත්ත්වයේ පිළිබඳව නොසඟවා දැක්වීම. ධෛර්යය උපදවාගෙන රෝගී ඉවසීම. ආරෝග්‍යා පරමාලාභ නිරෝගිකම ශ්‍රේෂ්ඨම ලාභයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඔබ සැමට සෝමාවතී දකුණු දළදා සමිඳුගේ පිහිටයි.

0: அளித்த வசதி பெருமை.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් බදාදා දින සිට 30 වෙනිදාක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානියා පවසනවා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනය මෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කරනවාදයිද දූත මණ්ඩල ප්‍රධානියා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය වැඩසටහන යටතේ 5 සහ 6 වන සමාලෝචනයන්ට අදාළව විධායක මණ්ඩලයේ අනුමැතිය
2: මූල්‍ය අරමුදල ඉලක්කණුව දල නිල විදේශ සංචිත පැවතිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 9.27ක්. නමුත් අපිට තාම 7ක්වත් සපුර ගන්න පුළුවන්කම ලැබිලා නැහැ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වෙනවා ලබන වර්ෂයේ මාර්තු මාසයේ 20 වෙනිදාට. ඒ අවසන් වෙන අවස්ථාව වන විට ඔවුන් දක්වලා තියෙනවා රට සතු දල ජාත්‍යන්තර මූල්‍ය සංචිතය වර්ධනය වෙන්න ඕනේ ඇමරිකානු ඩොලර් මිලියන 12.97ක්. හතකුත් නැති තත්ත්වය තුළ ඉදිරි වර්ෂය තුළදී 13 දක්වා ගමන් කරවන්නේ කෙසේද කියන බරපතල අර්බුදයේ තියෙනවා.
1: මේ අතර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බවයි. ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ව්‍යාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලියට මුවා වී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවේදී දානාපරණය වූ බව ඔහු පෙන්වා දුන්නා. නව ගැසට් නිවේදනයේ යටතේ ආනයනකරුවන්ගේ ලිපිනය, ගිණුම් අංකය, ආනයනය කරන භාණ්ඩ ගෙවීම් සහ කරන මුදල් ඒකකයේ ඇතුළු සියලු තොරතුරු විධිමත්ව ලබා ගත යුතුයි. සෑම බැංකුවක් මගින්ම එක් ගනුදෙනු වෙනුවෙන් වෙනම අංකයක් පවත්වාගෙන යා යුතු බවද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මැද පෙරදිග ගැටුම් වලට විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපොලේ මොරතෙල් මිල පහළ යාමක් සමග දේශීය ඉන්ධන මිල ගණන් 5% හෙළන ලෙස පාර්ශ්ව රැසකින් රජයට ඉල්ලීම

0: ඉන්ධන බිල අඩු කිරීමේ හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන බිල තවදුරටත් නොවෙනස්ව පැවතුනොත් ලබන අගෝස්තු සැප්තැම්බර් මාසවල විට එහි සහනය ජනතා වෙත ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. නමුත් විපක්ෂයේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාවට සහන නොදී හෘද සාක්ෂියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන බිල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හර්මය අමරසූරිය මෙලවිය, සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් හා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් මෙලෙස අදහස් පළ කළා.
1: කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමා තෙල් ගත්තේ. මේ මුදලට අපි තෙල් විකුණන්නේ ඒකේ බරෙන් කොටසක් රජයේ දරන නිසා තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගානක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට ඒ තෙල් ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
2: අගමැතිතුමියට දැන් ටිල්වින් ලේකම්තුමා කියන දේවල් පේන්නේ නැහැ. ජනතාවගේ අමාරුව දැනෙන්නේ නැහැ. වැඩි කරනකොට කිසිම සාධාරණ හේතුවක් නැතුව අඩු ගණන් වලට ගෙන අපිව වැඩි කරා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ නෑ අපි දැන් මේ ගණන්ලා තියෙන වැඩි ගණන් වලට ඒක වැඩි කරන්න බෑයි කියලා. දැන් ජනාධිපතිතුමායි විජිත හේරත් ඇමතිවරයායි කිව්වනේ අපිට මාස 3කට ඩීසල් පෙට්‍රල් තියෙනවා කියලා මාර්තු මාසේ. එහෙම තියෙනවා නම් ඇයි මාර්තු මාසේ ඇතුලේ 4 බාරක් වැඩි කරේ? තෙල් නැවත් ගේන්නේ නැත්. ඒද අපි කියනවා ආණ්ඩුවලි මේක මේ හෘද සාහසියට එකඟව වැඩ කරන ආණ්ඩුවක් නෙමෙයි. මේක තක්කඩි ආණ්ඩුව. දැන් අපි දැක්ක පකිස්තානයේ රුපියල් 67කින් අඩු කරලා තියෙනවා. ඉන්දියාවත් විශාල ප්‍රමාණයකින් අපිටත් පුළුවන් රුපියල් 100කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන්න.
3: අපි හිතනවා ඉදිරි මාස 1 2 ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා දන්නවා අපි තෙල් ගන්නේ කඩේට ගිහලා බඩුවක් ගන්න වගේ නෙමෙයි. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ. ඒ ටෙන්ඩර් වලට අනුවයනේවයි අනිවාර්ය වශයෙන් මේ මිලටම ගන්න වෙනවා. නමුත් අනිවාර්යම වශයෙන් අපි හිතනවා අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය එනකොට මේ තත්ත්වයේ තිබුණොත් අනිවාර්යයෙන්ම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක ජනතාවට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.
0: පසුතිය මහකන්නේ නෙලාගත් වීබලට සාධාරණ මිලක් නොමැති බව පවසමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් මේවන විට විරෝධතා ආරම්භ කර තිබෙනවා. ගොවීන් චෝදනා කරන්නේ වී අලවි මණ්ඩලයේ ගබඩා වසදම ඇති බවින් මහා පරිමාණ මුල් හිමියන් ඉතා අඩු මුදලකට තමන්ගේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවයි. එබැවින් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වී කිලෝබකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලීම් කරනවා. එහෙත් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ යලකන්නේ අස්වනු තවමත් නිලීම පටන්ගෙන නොමැති බැවින් වී අලවි මණ්ඩලයේ ගබඩා වසදමා ඇති බවයි. මේ මොහොතේ ගොවීන් සතුව වී නොමැති බවත් වී ඇත්තේ ව්‍යාපාරිකයන් සතුව බවත් ඔහු කියා සිටියා. ගොවීන් තම අස්වනු බිලදී ගන්නා ලෙස බල කරමින් පසුගියදා පොළොන්නරුවේ මෙලෙස විරෝධතාවයක නිරත වුණා.
4: අපි මාධ්‍ය සාකච්ඡා රාශියක් තියලා ආණ්ඩුවට බලපෑමක් කරා. අපිට දෙන්න වී වලට බිලක් ගබඩා ටික අරින්න කොටා ටික අරලා අපේ වී ටික බිලදී ගන්න කියන ඒ ආයතනාව අපි ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුව එක දෙයකටවත් ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව අපි ආණ්ඩුවට කියන්නේ දෙයනේ කියලා වී මිල වී කිලෝ එක 140ක්වත් කරපන්.
5: අපිට ගබඩා අරලා දෙන්න ඕනේ නැත්තම් ගබඩා අරී නැත්තම් මොල්ලු මේකේ මේ වී ගන්නෙ නැහැ. කරුණාකරලා අපි සාකච්ඡා කරන එකයි හැකියක්මනේ. ගබඩා ටික විවෘත කරලා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන වී ටික අරගෙන මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නේ මැදිය ඉරාකරණය කරන්න ආණ්ඩුවට මැදිහත් වෙනන්න කියලා ඉල්ලීමක් කරන්න තමයි අද මේ ගොවි ජනතාවත් එක පාරට බැස්සේ.
0: ගොවි උද්ඝෝෂණ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
6: මෙහෙමයි නිසි ප්‍රතිපත්තියක් රජයට තියෙනවා. එතන ඇති වෙලා තියෙන්නේ වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රට පුරා කොහෙවත් නැති තත්ත්වයක් නේ එතන තියෙන්නේ. නිසි ප්‍රතිපත්තියක් නැත්නම් අනිත් තැන්වලත් ප්‍රශ්න මතුවෙන්න ඕනනේ. අනිත් තැන්වල මතුවෙලා නැහැ. ඒක පොළොන්නරුවේ යම් ප්‍රදේශයක තමයි මේ තත්ත්වේ තියෙන්නේ. මේක මෙහෙමයි. වීඇලුවේ මණ්ඩලය අපි රජය කියලා කියමුකෝ. වීඇලුවේ මණ්ඩලය වී මිලදී ගන්න ගොයන් කපන කාලෙට. ඒ කියන්නේ ගොවියන්ගේ වී ගන්න. ව්‍යාපාරිකයන්ගේ වී වීඇලුවේ මණ්ඩලේ ගන්නෑ. වෙළෙන්දන් ඒවා වීඇලුවේ මණ්ඩලේ ගන්නේ නැහැ. එතකොට ගොයන් කපන කාලෙට ගොවියගේ වී ගන්නවා. එතනින් ගොවියගේ ප්‍රශ්න විසඳනකොට වෙළෙන්දන්ගේ ප්‍රශ්න විසඳන්න වීඇලුවේ මණ්ඩලේ මැදිහත් වෙන්නේ නැහැ. ඕක තමයි ඔතන තියෙන මූලික ප්‍රශ්නේ. ඒතකොට දැන් වෙනකොට කොහෙවත් ගොයන් කපන්නේ නැහැ. ගොයන් කපනකොට තමයි වීඇලුවේ මණ්ඩලේ වී ගන්න. ඒ නිසා උද්ඝෝෂණ එකක් නෙමෙයි 100ක් තිබ්බත් කොළඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත් වීඇලුවේ මණ්ඩලේ වී ගන්නේ ගොයන් කපනකොට. දැන් ගොයන් කපන කාලයක් නෙමෙයි.
0: මේ අතර විරෝධතා දක්වන ඇතැම් ගොවි නායකයන්ගේ පැටිකිරිය නුදුරේ දීම හෙලිකිරීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා කියා සිටියේ.
7: දැන් අපි ඉස්සරහට ඔයි ගොවි නායකයෝ කියන අය දැන් මේ ඇත්ත ගොවි නායකයෝ කියන නේ මම මේ කියන්නේ මේ උර අරගලවල ඉන්න ඇත්ත ගොවි නායකයෝ ඉන්න හැබැයි ඒවා ඉන්න සජබි නායක අන්න ඒගොල්ලන්ගේ කුප්‍රකට දේවල් ඉස්සරහදී හෙලි කරන දැන් සමහර ගොවි නායකයෝ ඉන්න අක්කර 50-60 කරනවා රජයෙන් හෙක්ටයාරයකට 30,000 ගානේ ලක්ෂ 8ක් 9ක් හම්බෙනවා මේ රජේ සමහර ගොවි නායකයෝ කියලා ඉන්න අය ඔය ඔය වෙන දූෂණ කරන අය ආණ්ඩුව පෙරලා ගන්න හදනවා සමහර අය කසිපු වෙනවා

0: ඒ ආණ්ඩුව පෙරලා ගන්න ඕනේ. ඇයි? එයාගේ ආණ්ඩුවක් හදාගන්න. ඒවට සහයෝගය ගන්න ආණ්ඩුවක් හදාගන්න. ඉතින් මේ හැම පුද්ගලයන්ගේ පිටිපස්සේ තියෙනවා ප්‍රශ්නය. එසා ගොවි ජනතාවගේ ඇත්ත ප්‍රශ්නයට අපි උත්තර දෙනවා. ඒ සඳහා අපි සාකච්ඡා කරනවා පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණ වලට සැබෑ ලෙස මැදිහත් වෙච්ච ගොවියොත් එක්ක අපි සාකච්ඡා කරා. ඒගොල්ලෝ ගොවියන්ට අපි සාධාරණ මේ ප්‍රශ්නේ විසඳන විදිය කියලා දුන්නා. හැබැයි ගොවියන්ගේ මුවාවෙන් වෙස්වලාගෙන ඇවිදලා ඉන්න සජබේ UMP ඒකාබද්ධ විපක්ෂයේ ආදයන්ට අපි කතා කරන්න යන්නේ නැහැ.
1: මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාලකලිකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචන අපෙක්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම අභියාචන අපේක්ෂණ ඉදිරිපත් කර තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සිවිල් සංවිධාන නියෝජිතයන් සහ මහජන නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී. අදාළ පනත තවත් මාස දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
2: අනිවාර්යයෙන්ම අපි දැන් තිරික අහෝසි කරලා සංශෝධිත පනතක් ගේනවා. ඒක අවසන් අධීරයේ තියෙන්නේ. ඒක ආපුවම ඕගොල්ලන්ට තේරෙවි අනිත් ආණ්ඩුවලට වඩා කොච්චර හොඳට ප්‍රගතිශීලීව මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියට අපි ඒක හදලා තියෙනවද කියලා. මොකද ඒ පනත හදලා තියෙන්නේ ඇත්තටම ත්‍රස්තවාදී නවත්තන්න උසක්ක කිසිදු ජාතියක් ආගම පුද්ගලෙක් ඉලක්ක කරලා නෙමෙයි. මම හිතන්නේ ඉතාම කෙටි කාලයක් තුන හැමෝම ඇවිල්ලා ටයිම් ගත්ත විතරනේ අවශ්‍ය කරනවා කියකේ ටයිම් ගත්ත විතරයි. දැන් අපි ඩ්‍රාෆ්ට් එක හදලා ඉවරයි. ඒ නිසා අපිට තුලා තියෙන එක පාර්ලිමේන්තු කැබිනට් එකටයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. මං හිතනවා තව මාස දෙකක් හෝ තුනක් ඇතුළත මේක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම පර්ණ පීටි එක හොසි වෙනවා. අලුත් පනතක් එනවා. ඒක මේ අවුරුද්දේ අනිවාර්යයි.
1: කටාර්හි දෝහානුවර පැවති එඩ්මන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ අදීරේ ජයග්‍රහණයද සමගින් පසුගිය ලීග් තරගාවලි කීපයකදීම දක්ෂතා අතරට පැමිණ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුල ඔසවා තබමින් හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ දිනා සිටින රුමේෂ් තරංග පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා කටනායක ගුවන්තොටුපළේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දක්වමින් රුමේෂ් තරංග කියා සිටියේ තමන්ගේ මීළඟ ඉලක්කය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීම බවයි.
3: දෙවෙනිට යනවා රෝම් ඩයිමන්ඩ් ලීග් එකේ තමයි මම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරලා 92.62 දශකතාවයක් දක්වා ලෝකයේ කොන්දම විසිකිරීම් අටදෙන අතරට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ චෙක් රිපබ්ලික් වල ගෝල්ඩ් මීට් එකක් පාර්ටිසිපේට් කරනවා. ඒක ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඊට පස්සේ ඩෝවා ඩයිමන්ඩ් ලීග් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මට බ්‍රසල්ස් වල තියෙන ඊළඟ ඩයිමන්ඩ් ලීග් ෆයිනල් වටේට මම මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මගේ ඊළඟ බලාපොරොත්තු තියෙන කොමන්වෙල්ත් ගේම්ස් එකේ මෙඩල් එකකට යන්න සහ ඒෂියන් ගේම්ස් එකේ තව වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් එක තියෙනවා හංගේරියාවල. සෑහෙන ලොකු කොම්පිටිෂන් තියෙන අවුරුද්දක් මේක. ඉතින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගතව මම නිරෝධකාරයව සම් කොළඹ සිට.
4: සතිය

0: සම්බන්ධ වී සිටින්නේ අඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමෙන් සිටිනවා මේ සතියේ ඔහුගේ සිත රැඳුණු ගීතය ඔබ සමග මෙසේ බෙදා හදා ගැනීමට.
1: ඔව් නයන්, පැරණි රසවත් ග්‍රැමෆෝන් ගීතයක් අද තෝරා ගැනීම. ගීපද සහ ගායනය M.K. Vincent.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජි බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයි බඳුමින්ද?
4: අයි බඳුමින්.
3: දුමින්ද, ඇත්තටම මේ සමුද දවසේ අපේ ලංකාවේ පොසොන් සැමරුම තියෙනවා දැනගන්න කැමති. මොන ආකාරයෙන්ද අපි පොසොන් සැමරීමට සූදානම් වෙන්නේ කියලා?
4: ඇත්තටම නෑ, මේ හෙට දිනේ තමයි පොසොන් පොහොය යෙදී තිබෙන්නේ. ඉතින් මං හිතන්නේ ලංකාව පුරා සියලුම, ඒ කියන්නේ වෙසක් පොහොය දිනේට පස්සේ බෞද්ධ ජනතාවට ඉතාම වැදගත් පොහොය තමයි පොසොන් පොහොය බවට පත් වෙන්නේ. මොකද ශ්‍රී ලංකාවට බුදුදහම ලැබිච්ච පොහොය සංකේතවත් වීම නිසා. කොහොම වුණත් මෙවර පොසොන් පොහොය ගත්තොත් එහෙම, සාම්ප්‍රදායිකව ගත්තොත් එහෙම අපිට වාර්තා වෙලා තියෙනවා සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ පොසොන් සැමරුම් අතිවිශාල ප්‍රමාණයක් කොළඹින් බැහැරව තිබෙන බවට තමයි තියෙන. අර සාමාන්‍යයෙන් වෙසක් තමයි කොළඹට බරව, නගර ආසන්න බරව පවතින්නේ. හැබැයි පොසොන් වෙනකොට ඒ කොළඹ තිබෙන කූඩු සහ තොරණ වගේ දේවල් ගොඩක් වෙලාවටම ප්‍රාදේශීයව දුෂ්කර, ඒ කියන්නේ ප්‍රදේශවලට යන, ඒ කියන්නේ අපේ කොළඹින් බැහැර ප්‍රදේශවලට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් පිටපලාත් වලින් තමයි මේ වන විට පොසොන් කලාප බොහොමයක් දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම අනුරාධපුරයේ මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන තමයි පොසොන් උත්සවය හැම අවුරුද්දකම ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් සිදු කරන්නේ. ඉතින් මේ මෙවරත් අනුරාධපුරය එවාගේම මිහින්තලය ආශ්‍රිතව තමයි කේන්ද්‍ර ස්ථානය බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අනුරාධපුරයේ ගත්තොත් විලක්කිය තන්තිරිමලේ ආලෝක පූජාවන් සංකව ඒ සාම්ප්‍රදායිකව කෙරෙනවා. ඒ වගේම සිතුල් පව්ව ගත්තොත් එහෙම ඒ සිතුල් පව්ව ප්‍රදේශයේ ඒ සාම්ප්‍රදායික පූජාවන් සිදු කරනවා. ඉතින් කොළඹින් බැහැර විහාරස්ථානවල අතිවිශාල පිරිසක් මේ වන විට සම්බන්ධ වෙලා තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ දවස් තුන, දැන් ඊයේ සෙනසුරාදා අද ඉරිදා සහ හෙට තමයි පොසොන් දවස. හැබැයි මේ පොසොන් කලාප සහ අනෙකුත් ඒ උත්සව ඊයේ දිනේ සිට තමයි ආරම්භ වුණේ. මොකද ජනතාවට නිමාඩු දිනයක් බවට පත් වෙලා තිබෙන නිසා, එක දින එක ළඟ දවස් තුනක් තිබෙන නිසා, ඒ කියන්නේ සමහර වෙලාවට මේ නිවාඩු කාලයක් සෙනසුරාදා ඉරිදා වාර්තා වීමත් නිසා ඊයේ සිට තමයි මේ පොසොන් උත්සවයන් බොහෝ ප්‍රදේශවල ආරම්භ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ දින දෙක තුනම තුල දන්සැල් විවිධාකාරයෙන් පවත්වන එක, ඉතින් කොළඹ විතරක් නෙමෙයි සියලුම ලංකාවේ සියලුම ප්‍රදේශවල මේ දන්සැල් වෙසක් එකට පස්සේ වැඩිම දන්සැල් ප්‍රමාණයක් පවත්වන පොහොය දිනයක් බවට තමයි පත් වෙලා තිබෙන්නේ. ඒ එකම නයන් විශේෂයෙන්ම පොසොන් ගත්තොත් එහෙම මේ දැනට, ඒ කියන්නේ ඒකක 300ට වැඩි සූර්ය පැනල දින තුනක් මේ දින තුන තුල නවත්තන්න කියලා විදුලිවල මණ්ඩලය නිවේදනය නිකුත් කරලා තිබෙනවා. මොකද ඒ විදුලිවල මණ්ඩලයේ ධාරිතාව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්, මොකද වෙසක් පොහොය දිනේදී විදුලි සංදීමකුත් සිද්ධ වුණා. ඒක ඒ නිසා ධාරිතාව වැඩි වීම නිසා ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තේ නිසා විදුලිවල මණ්ඩලය මේ වන විට නිවේදනය කළා තියෙනවා ඒකක 300ට වැඩි සූර්ය පැනල තියෙනවා නම් මේ දින තුන තුල විසන්දි කිරීමකට ලක් කරන්න කියලා. කොහොම වුණත් ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ පොසොන් උත්සවය සමගම තවත් කාරණයක් කියන්න ඕනේ. මේ දිනවල දිවයිනේ තවමත් නිසිත දිග මෝසම සක්‍රියව පවතින නිසා දිනේ අවස්ථා කීපයකදී වර්ෂාව දක්නට ලැබෙනවා. ඒ වගේම ඩෙංගු අවදානම ඉතාමත් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ මේ වන විට අධි අවදානම් තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අපි මේ කතා කරන ඉරිදා දවස වන විට 55,000කට ආසන්න ප්‍රමාණයක් නිල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. මේක විශේෂයෙන්ම පෞද්ගලික රෝහ සහ නිවසේ ප්‍රතිකාර ලබන ඇතැම් අය රෝගීන් නිසා ඒ ප්‍රමාණයක් එකතු විය යුතුයි. නමුත් නිල ලේඛනය වන විට 55,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතින් බොහෝ සෞඛ්‍ය සේවා කණ්ඩායම් කියන්නේ මේක මීට වැඩිය තවත් වැඩි වෙනවයි කියන කාරණාව තමයි. ඒ එකම අවාසනාවන්ත ලෙස පාසල් යන වයසේ දරුවන් 5 දෙනෙක් සමග 30 දෙනෙක් පමණ මරණ වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ එක්කම මේ පොසොන් සමයේ මේ පූජනීය ස්ථානවලට යන දේවල් සහ දන්සල් වගේ දේවල් දෙනකොට විශේෂයෙන්ම නීති වගේකුත් පනවලා තිබෙනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් කෝප්පවල වගේ දේවල් වල බීම ලබා නොදිය යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ වීදුරු තමයි පාවිච්චි කරන්නේ, මොකද නැවත නැවත සෝදා ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව. අනිත් එක ඔය කඩල සහ අනෙකුත් දේවල් දෙනකොට ලන්ෂීට් වගේ දේවල් තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ පොලිතින් ප්ලාස්ටික් මේ දන්සල් වලින් ඉවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා සෞඛ්‍ය අංශ විසින් මේ ඩෙංගු තත්ත්වය නිසා. ඉතින් අපිට ඉදිරියේදී තමයි මේ තත්ත්වයන් සමනයකට පත් කරන්න කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අංශ ගුමායන සහ අනෙකුත් දේවලුත් ප්‍රාදේශීය මට්ටමින් ගම්පුරා නිවෙස් මට්ටමින් මේ වන විට සිදු කරමින් තියෙනවා.
3: දුවින්දේ වගේම අපිට අහන්නට තිබුණා මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ පුතාව අත්අඩංගුවට ගත්ත තොරතුරක්. මේ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු මොනවාද?
4: විශේෂයෙන්ම මේ වන විට අත්අඩංගුවට අරගෙන රැඳවුම් භාරයේ සිටින මේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහන සැලසීම සඳහා එවකට, ඒ කියන්නේ 2023 දී සිදුවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ හරක් කටාට අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ රැඳවුම් භාරයේ ඉන්නකොට ඔහුට විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම, ඒ කියන්නේ උදාහරණයකට මාකඳුරේ මදුෂ් ආයුධ පෙන්වන්න ගිහිල්ලා ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේ හරක් කටාට කියන්නේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකාරයෙක් නිසා ඔහුගේ ජීවිතය රැක ගැනීම සඳහා සහ ඔහුට අවශ්‍ය සහය ලබා ගැනීම සහ ඔහුව බූස් අධිකරණයේ නැතුව වෙනත් අධිකරණයක රඳවා තබා ගැනීම සහ ඔහුගේ ඒ අර DO ගහලා තියෙන එක ඉක්මන් ඉවත් කර ගැනීම ආදී කරුණු ඒ ඒ හරක් කටාට සහන සැලසීම සඳහා යයි කියන කාරණා සම්බන්ධයෙන් ඒ කරුණු ඉටු කර ගැනීමට හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පුත් රකිත රාජපක්ෂත් ඒ වගේම හොරණ සජබ සංවිධායකවරයෙක් වන සහ ජනප්‍රිය නිවේදකයෙක් වන චරිත් අබේසිංහත් ඒ වගේම සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක අරුණ වරුණ හැන්දියේ මහතා කියන මේ 3 දෙනා අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා අල්ලස් කොමිසම විසින්. ඔවුන්ට එල්ල කරලා තිබෙන චෝදනාව තමයි මේ හරක් කටාට සහන සැලසීම සඳහා ලක්ෂ 5000ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 50ක් ඔවුන් ඉල්ලලා තියෙනවා. ඉල්ලලා ඊට පස්සේ ඒක ලක්ෂ ඒ කියන්නේ මේ කෝටි 20කට ඒක ඒ ප්‍රමාණය අඩු කරලා ඊට පස්සේ කෝටි 20ට අඩු කරාට පස්සේ එතනින් කෝටි 12ක මුදලක් ලක්ෂ 1200ක මුදලක් ඩුබායි සහ ශ්‍රී ලංකාවේදී මවුන් තිදෙවක් තිදෙනා ලබා ගත්තාය කියන චෝදනාව තමයි තිබෙන්නේ. ලබාගෙන තිබෙන්නේ මේ හරක් කටාගේ බිරිඳගෙන් තමයි මේ මුදල් ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඒකම ඒක තමයි ප්‍රධාන චෝදනාව. හැබැයි මේක 2023 මේ දේවල් සිද්ධ වුණාට මේක එළියට පැමිණීම සම්බන්ධ මේ චෝදනාව කලින් ඉඳන්ම තිබුණා ඔවුන්ට විරුද්ධව මේ මෙහෙම සංවිධානාත්මක ක්‍රියාත්මක වෙනමයි කාරණාව. එතනදී දැන් මේ චෝදනාව සිතරාද දවසේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් ලබන 3 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා අල්ලස් කොමිසම් විසින්. ඒ වගේම නම් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම මෙතනදී ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ වකට අධිකාරිය ඇමති බූරේ විශේෂ දරපු කාලයේ තමයි මේක සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකම මේ වෙනමිට සමාජ මාධ්‍ය තුල හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒ හඬපටේදී චෝදනාවක් තියෙනවා ප්‍රකාශ වෙනවා. ඒ වගේම තිරාණාලස් මහත්මයා යම් ආකාරයක මේකට හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් මේකට සම්බන්ධතාවයක් තිබෙන බවට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ලේකම්වරයෙකු පිළිබඳවත් සඳහන් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ පරීක්ෂණ පැවැත්වීමට නම් මොවුන් පිළිබඳව මොවුන්ගේ සාක්ෂි සහ විමර්ශනයන් සිදු විය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් දැනට අත්අඩංගුවට ගත්ත 3 දෙනා විශේෂයෙන්ම එකම ගුවන් යානයකින් ඩුබායි ගිහිල්ලා ඊට පස්සේ හරක් කටාගේ බිරිඳව හම්බ වෙලා ඊට පස්සේ නැවතත් එකම ගුවන් යානයේ ශ්‍රී ලංකාවට පැමිණිච්ච බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනට සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අපිට කුමන ආකාරයකද ඉදිරි තොරතුරු කොහොමද කියන එක ගැන සඳහන් කරන්නට බෑ. හැබැයි මොහුව ඇප ලබා දීම සම්බන්ධයෙන් අධික මේ ජනාධිපති නීතිඥවරු අපෙල්ලින් ඉදිරිපත් කරා. නමුත් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් තමයි ඉදිරිපත් වෙලා තිබුණේ. නින්ද නොයාම සම්බන්ධයෙන් වන රෝගීන් සහ හෘදයාබාධ සම්බන්ධයෙන් වෙච්ච චරිත චෝදනා මේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්. ඉතින් ඒවා ඇප දෙන්න සුවිශේෂ කාරණා නෙවෙයි කියන කාරණාව තමයි අධිකරණය විසින් තීන්දු කරලා තියෙන්නේ. කොහොම වුණත් මේක මෑත ඉතිහාසයේ තීරණාත්මක නඩු විභාගයක් බවට පත් වෙන බවට තමයි සඳහන් වෙන්නේ. මොකද විශේෂයෙන්ම හිටපු අමාත්‍ය අධිකරණ අමාත්‍යවරයාගේ පුත්‍රයා සම්බන්ධයි, ඒ වගේම තවත් කණ්ඩායමක් සම්බන්ධයි, අපරාධකාරයෙකුට සහන සැලසීමට මෙහෙම අල්ලස් ගන්නවා නම්, ඔහුව නොමරා සිටීමට අල්ලස් ගන්නවා නම්, ජනාධිපතිවරයා පෙරේද දවසේ පාර්ලිමේන්තුවේ සඳහන් කරා මේක විශේෂ තත්ත්වයක්, මිනිස්සු නොමරන්නත් අල්ලස් ගන්නවා, ඒ වගේම මිනිස්සු මරන්නත් අල්ලස් ගන්නවා කියන කාරණාවකින් මාකදුරේ මදුෂ් වගේ පුද්ගලයෙක්ව ඝාතනය කරන්න ඒ සැක සංකා මතු වෙනවා. ඉතින් ඒ පොලිසියේදී එහෙම දේවල් වෙන්නේ කොහොමද කියන පොලිස් අතරංගුවේ පත් වෙන කෙනෙක් එහෙම ඝාතනය වෙන්න පුළුවන්ද කියන කාරණය සහ ඒ වගේම ඝාතනය නොවෙන්නත් මේ වගේ සිද්ධි කරලියට පැමිණීම මම හිතන්නේ අධිකරණයේ පැත්තෙන් ගත්තොත් සහ පුරවැසියන්ගේ යහපත ගත්තොත් එහෙම එතනදී මෙවැනි යම් ආකාරයක ඩීල් වෙලා තියෙනවා නම්, මෙවැනි ගනුදෙනු වෙලා තියෙනවා නම් මේ ජීවිතත් එක්ක අපරාධකාරවත් එක්ක මම හිතන්නේ ඒක රටක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. ඉතින් අපි දන්නේ නැහැ මොවුන් මේවට සම්බන්ධයිද, මේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙච්ච දේවල්ද, එහෙම නැත්නම් රජයේ විදියට ගත්තොත් එහෙම විපක්ෂය විසින් ප්‍රධාන චෝදනාවක් තමයි විපක්ෂය දැන් මේ වන විට හඳනගන නිසා විපක්ෂයේ සිටින ප්‍රධාන දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල පුජ්‍යලීන් ඉලක්ක කරගෙන මේ ආණ්ඩුව යම් ආකාරයකදී දේශපාලනමය කුමන්ත්‍රණකාරී ලෙස චෝදනා එල්ල කළා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සහ ඒ දේවල් කරනවයි කියන එක. කොහොම වුණත් වැරද්දක් කවුරු හරි කරලා තියෙනවා නම් ඒකට නිත්‍යාකාර දඬුවම් ලැබීමක් ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ සිද්ධ විය යුතුයි. යම් කෙනෙක් මෙවැනි අපරාධයක් කරලා තියෙනවා නම්, මොවුන් තුන්දෙනා මෙවැනි දෙයක් කරලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සාක්ෂි සහිතව ඔප්පු කරලා ඒ අදාළ දඬුවම් ලබා දීමක් සිදු කළ යුතුයි. විශේෂයෙන්ම සජබ ආසන සංවිධායක හොරණ ආසන සංවිධායක වරයාගේ චරිත්‍රයේ පක්ෂ සමාජිකත්වය සහ දරණ ලද සියලුම තනතුරු වලින් මේ වන විට ඔහුව සජබ විසින් ඉවත් කරලා තිබෙනවා. ඉතින් මේක ඉතාම සංකීර්ණ නඩු නිමිත්තක් බවට පත් වේවි. අපිට ඉදිරියේදී තමයි නයන් මේ සම්බන්ධයෙන් ඉදිරි කරුණු කොහොම වෙනවද කියන කාරණාව ඉදිරිපත් කරන්නට වෙන්නේ.
3: දුබින්දි, වගේම වෙනත් කාරණා හැටියට අපිට යමක් දැනගන්න තිබෙනවද?
4: ඔව්, කාරණා කීපයක් සඳහන් කරන්නට පුළුවන් නයන්. විශේෂයෙන්ම සඳහන් කරොත් එහෙම අර්ජුන ඇලෝසියස්ට එරෙහිව නඩු නිමිත්තක් තිබෙනවා. ඔහුට බදු වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඔහු සහ ඔහුගේ ආයතනය විසින් රුපියල් කෝටි 580ක මුදලක් හිඟ බදු වශයෙන් මේ වන විට තිබෙනවා. ඉතින් රුපියල් කෝටි 580ක් පහුගිය කාලය තුල බදු ගෙවලා නැහැ කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අධිකරණය විසින් ඔහුට නියෝග කළා තියෙනවා නිදහසට කිසිම කාරණයක් එපා, වහාම හිඟ බදු ගෙවීමක් සිදු කරන්න කියන කාරණාව. ඒ එක්කම සඳහන් කරන්න ඕනේ පහුගියදා බෞද්ධ චිකිත්සක වරියක්ගේ ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්ුණා. එහිදී ඒ ප්‍රධාන සැකකරු ඇතුළු මේ සිද්ධියට සම්බන්ධ 4 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදු කරනු ලැබුවා. ඇයගේ මරණය ඝාතනයක් බවට මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ රට පැන්න අපරාධකරුවන් 232කට රතු නිවේදන මේ වන විට නිකුත් කරලා තිබෙනවා. ලෝකයේ පුරා විවිධ රටවල් වල තමයි මේ පුද්ගලයෝ 232 දෙනා සිටින බවට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ අධිකරණ වලින් රෙඩ් නෝටිස් නිකුත් කරලා තිබෙන්නේ. ඒ වගේම මෙතනින් මේ 232 දෙනා අතරින් 96 දෙනෙක්ම සංවිධානාත්මක අපරාධකරුවෝ බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මිනිමැරුම් සහ මද්ද්‍රව්‍ය ආවරණ තමයි ඔවුන්ගේ ප්‍රධානම කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ. මේ 230 දෙදෙනා අතරින් 23 දෙනෙක් අපරාධකරුවන් දැනට ශ්‍රී ලංකාවට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම මේ ඊයේ දවසේ පුජ්‍යලේක මේ සිංගප්පූරුවේ සිට කෙහෙල්බද්දර පද්මේගේ ප්‍රධාන වෙදිකාරයා බවට පත් වෙලා සිටින මාටියා කියන පුජ්‍යලයා සිංගප්පූරුවෙන් පිටුවල් කරලා ශ්‍රී ලංකාවට රැගෙනීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම නයන් සනාන් කරන්න ඕනේ අර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහත්මයාට විරුද්ධව නඩු නිමිත්තක් තිබුණා. ඒ කියන්නේ ඔහු ගමන් කළ මෝටර් රථයට ඉස්තර කළපු ජීප් රථයකට, පොලිස් ජීප් රථයකට හිටපු පිරිසකට ඔහුගේ ඉන්න කණ්ඩායම පහර දුන්නයි කියන කාරණයක් මත කොහොම වුණත් මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු 3 දෙනෙකුට විරුද්ධව නඩු නිමිත්ත නිකුත් වුණා. එතනදී ඒ වරදට ඔවුන් වරදකරුවන් බවට අධිකරණය විසින් නියම කරනු ලැබුවා. ඒ වගේම ඔහුගේ සියදුරු මේ වන විට මියගොස් සිටිනවා. එක ඒ 3 දෙනාගේ එක්කෙනෙක් මියගොස් සිටිනවා. කොහොම වුණත් ජූලි 28 වෙනිදාට ඔවුන්ට විරුද්ධව දඬුවම් නිකුත් කිරීම තීරණය කළා තියෙනවා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහත්මයා ඇතුළු කණ්ඩායමට.
3: දුමින්දත් අප සමග සම්බන්ධය ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.
4: ආයුබෝවන්.

අපද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස ජූනි මාසයේ 29 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි. වැසි ඇතිවිය හැකි දිනයකට සඳහන් වෙනවා මිලිමීටර 9ක පමණ වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ. අඟහරුවාද උපරිම උෂ්ණත්වය 17යි. සුළු වශයෙන් වැසි ඇතිවිය හැකි දිනයක්. බදාදා උපරිම උෂ්ණත්වය 9.17යි. මිලිමීටර 20ක පමණ අධික වැසි ඇතිවිය හැකි දිනයක් කියලා සඳහන් වෙන්නේ. බ්‍රහස්පතින්දා උපරිම උෂ්ණත්වය 14යි. නැවතත් මිලිමීටර 25ක පමණ අධික වැසි ඇතිවිය හැකි දිනයක් කියලා සඳහන් වෙනවා. සිකුරාදා දිනය උපරිම උෂ්ණත්වය 16ක් කරීරත් සුළු වශයෙන් වැසි ඇතිවිය හැකි දිනයක් සඳහන් වෙන්නේ. ඒ වගේම සතියාන්තය සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 16ක් කරීරත් මද වැසි ඇතිවිය හැකි දිනයක් සඳහන් වෙනවා. සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවටම වැසි ඇතිවිය හැකි දින හැටියට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම බදාදා සහ බ්‍රහස්පතින්දා අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි සතියක් කරීරට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න කැමති විශේෂයෙන්ම අපි මේ වැසි සහිත කාලගුණය මතක් කරන අතරෙදී ඔබේ නිවසේ ගටස් පිරිසිදු කළ නැත්නම් ඔන්න මේ අද දවසේ තමයි ඉතින් තියෙන්නේ වැඩි කාලෙකුත් නැහැ. හැබැයි ඉතින් ඔබ විශේෂයෙන්ම මේ වැඩසටහන අහන වෙලාව වෙන විට යම් ආකාරයකින් අඳුර පැතිරීගෙන යන අවස්ථාවක් මම හිතනවා ඔබ ඒ ගටස් සුද්ධ කළ ඇති කියලා. මොකද මේ එයත් ඔබේ අවධානය යොමු කරන්න මේ වර්ෂාපතනයත් සමග ඒ ජලය පහසුවෙන් ඔබේ නිවසේ වහලෙන් ඒ කානු පද්ධතියට යොමු වීම සඳහා මම හිතන්නේ අත් දෙකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම හිතුවා ඒකත් මතක් කරන්න කියලා. ඉතින් ඒ වගේම තවත් ප්‍රජා නිවේදනයක් තිබෙනවා. ඔබ මේ විනිටත් දන්නවා. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයට ආධාර පිණිස පැවැත්වෙන ශ්‍රී ලංකන් කරි නයිට් 2026 පැවැත්වෙන්නේ ජූලි මාසේ 11 වෙනි සෙනසුරාදා සවස 6 සිට ඇංගොක්කෝ හෝල් 376 සෝල්ස්බරි හයිවේ පෙරෆිල් ගාර්ඩන්ස් වල තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අමතන්න දසුන්ත 0420-637-939 ඒ වගේම ප්‍රදීප් 0452-132-515 තිලාන් 0420-879-750. ඉතින් හොඳයි අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යනට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙන දවසේ සදහම් සිතුවිල්ල අද ඔබ වෙත ගෙනුන ලැබුවේ තෙල්දෙනිය ගඟසිරිගම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද පුස්සෙල්ලෑ කන්දේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම මදත් වෙද වගේම පුවත් පසුයි පරුඹත ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරැදි ගීතේ නපපිනවූ අප හිතවත් විජිත් කුමා ශ්‍රීනත්ත මහතා. ලංකාවේ සිට නොදුරුමානය විශේෂාංගය හරහා අප සමඟ දුරකතරින් සම්බන්ධනා ප්‍රවීණ මාධ්‍යවේදී තුමින් සංජි බාලසුරි මහතා. ඉතිං ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමඟ තවත් හෝරාවක් ඉතා සතුටින් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සිරු දිනාට සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.